Egi to tuni Deepika Priya Darshini Piris itin siyalla sudanam tarangaya aarambha kirimata ada itin tarangaya gana apaha ekathu wena apaha hemadama ekathu wena oba hemoma nan dannawa eth itin ada ekathu gena kenek innawa nan tarangaya gana em naththam tarangaya handunna nudunnoth e awunta asadharanayak wenawa tarangaya kiyanne metasatahane අංක දෙක සිට පහ දක්වා ගීත ඔබට වර්ගීකරණය කරන්නට පුළුවන් කිසියම් කුලකයකට ඒ කියන්නේ කිසියම් පොදු ලක්ෂණයක් භාවිතා කරලා වර්ගීකරණය කරන්න පුළුවන් ඒත් එහෙම තමයි අපේ තරංගය කලින් පැවතුනේ නමුත් අද තරංගයේ මම වර්ගීකරණය කියනවා මෙය පසුගිය තරංගයට මදක් සමානයි වර්ගීකරණය වෙන්නේ අද තරංගයේ දෙකේ සිට පහ

දක්වා කියවෙන ගීතවල කියවෙනවා අපේ දෙවියන් ගැන. ඉතින් අහන්නේ ප්‍රශ්නය, මේ ගීත පහ ඇතුළත දෙවියන් කී දෙනෙකු ගැන කියවෙනවාද කියලා. ඉතින් ඔබ පළවන ගීතයේ සිට ගණන් කරගන්නට ඕනේ මේ ගීතේදී කියවෙන දෙවියන්ගේ නම්. උදාහරණයක් විදිහට අපි කිව්වොත් විෂ්ණු දෙවියන් කියලා, ඒ වගේම කසරගම දෙවියන් කියලා, එතන දෙවියන් දෙදෙනෙකුගේ නම් කියවෙනවා. ඒ වගේම ඒ නම තවත් ගීතයක කියවුනොත් ඔබ එය ගිනිය යුතු නැහැ, එය නොගිනිය යුතුයි. දෙවියන් කී දෙනෙක්, දෙවියන් කී වරක් කියවෙනවාද නෙමේ, දෙවියන් කී දෙනෙකුගේ නම් මේ වැඩසට ගීත පහ ඇතුළත කියවෙනවාද කියලා තමයි අද අහන්නේ. ඉතින් හරියටම දැනගත්තහම පිළිතුරේ කියන්නේ පස්වන ගීතය ඉවර වෙනකම්ම අහන්නට වෙනවා. ඉතින් පස්වන ගීතය ඉවර වුණාම හරියටම ගැනගෙන හිටියාම ඔබට පුළුවන් අපට එවන්න පිළිතුර. පිළිතුර එවන හැටි කියන්නම් ඊළඟට මේ ගීතෙන් පසුව.

හැඟීමක් දැනෙන්නේ නැති ඔබ ඒ ගීතේ කියවුණු දෙවියන් වාසය කරන අඩවියට ගියා වගේ. ඉතින් ඒ රිද්මයට එන නර්තන

යත් මතකයට නැගෙන්නට ඇති. ඉතින් එහෙමනම් කැනගන්නත් ඇති ඔබ කී දෙනෙක් දෙවියන් ගැන කියවුණාද ඒ ගීතය කියලා ලියලා තියාගන්න සමහර විට අපට අවශ්‍ය වෙයි. නම් ටිකත් මොකද ඒ වගේ ප්‍රශ්න වලටත් අපිට මුහුණ දෙන්නට ඕනා පසුගිය සතියේ තරඟයක. පිළිතුර එවන හැටි කියන්නම් කියලා පොරොන්දු වුණා. පිළිතුර එවන්නට නම් ඕනේ ඔබ දැනගතත් අපගේ Facebook මිතුරු සමාජයේ මිතුරෙක් නම් ඔබ එවන්නට පුළුවන් පිළිතුර Facebook Messenger ඔස්සේ අපගේ නමින්, එසේ නැත්නම් සත්සරරාව නමින් ඇති Facebook පිටුවේ. ඔබ අපගේ මිතුරෙක් හෝ මිතුරියක් නොවේ නම් ඉක්මනින්ම එවන් අපට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් අප ඔබව එකතු කරගන්නවා අපේ මිතුරු සමාජයට. ඔබට යම් හේකින් Facebook ගිණුමක් නැත්නම් එවන්න අපට ඊමේල් පණිවිඩයක් මෙන්න මේ ජීමේල් ලිපිනයට satsararawa@gmail.com නමින් ඇති ජීමේල් ලිපිනයට. යමු ඊළඟ ගීතයට. බලමු මේ ගීතයේ

ඒ යුග ගීතය ගැයෙන මාලනී බුලත් සිංහලයන් සහ සඳයා බුලත් සිංහලයන් විසින් ගේපද රචනය පූජ්‍ය රඹකන සිද්ධාර්ථ නාහිමියන් එවගේම සංගීතයේ එච්.එම්. ජයවර්ධනයන් බොහොම සොඳුරු ප්‍රාර්ථනයක් මේ යුදගිනි දැල් ශ්‍රී ලංකාවේ ඇවිලුණු මීට දශක කීපයකට පෙර ඒ යුගයේදී බිහිවුණු ගීතයක්. ඉතින් මේ ප්‍රාර්ථනාව ඇත්තටම ඉතින් ඉටු වුණා ඔවුන් දෙදෙනාට සිදුවෙයි දැන් මලකින් කඳුළු ගේන්න මුහුදෙන් වතුර ගේන්න මේ ඇවිලෙන ගිනි නිවා දමන්නට හැකිනම් කියන ඒ සොඳුරු ප්‍රාර්ථනය. කෙසේ නමුත් ඒ ප්‍රාර්ථනය

ඉතු වුණා. අප වාසනාවන්ත වුණා එය දෑසින් දැක ගැනීමට. මේ ගීතය අහන කාලේ, මේ ගීතය මුලින්ම ගැයෙන කාලයේදී එය අපගේ සිහිනයක් බවට පත් වෙලායි තිබුණේ. ඉතින් ගීත දෙකක් අවසානයි තරඟයේ යොමු වෙමු.

අපූරු ගීතයක් සමහර විට භයානක රසයක් දනවන ගීතයක්. ඉතින් ගීතය පටන් ගන්නෙම ඒ වගේ අමුතුම සංගීතයකින්, සිතෙහි මඳක් භීතය ජනිත කරවන සංගීතයකින්. ගීතය පටන් ගන්නේ බෝධිලිමා නංගියේ "බෝගන්ධල හෙලේ බෝවල දෙයෝ වඩින්න බයාරින්න අපේ" කියලා. ඉතින් මේ ගීතය සම්බන්ධයි මේ ජනවහරේ එන කතාවකට, ඒ මේ බෝධිලිමා ගැන කතාව. ඉතින් බොහෝ දෙනෙක් දන්නවා ඇති බෝධිලිමා කියලා හඳුන්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ගැමියන් විශ්වාස කළ අවතාරයක් එසේ නැතිනම් අමනුෂ්‍ය දෝෂයක් විදිහට තමයි මේ බෝධිලිමා හඳුන්වන්නේ. ඉතින් අද

ගෑන අතර ගීත ඇසෙන අතරතුර අපි බලමු මේ බෝධිලිමා කතාව ගැනත් මතක් කියන්නට ඔබ මීට වඩා යමක් දන්නවා නම් මේ බෝධිලිමා ගැන අපිට කියලා එවන්නට පුළුවන්. මේ ගීතයට පසුබ වූ කතාව ගැන මෙතැනින් පසු අපි යමක් කතා කරමු. ඉතින් මේ බෝධිලිමා කියලා කියන්නේ කටුස්සෙකුගේ වේශයක් රැගෙන එන කුඩා දරුවෙකුට සමාන කම් ඇති රූපයක් බවයි කියවෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ අවතාරය, මේ බෝධිලිමා අවතාරය පෙනෙන්නේ පිරිමි පාර්ශවයට බවයි කියන්නේ. ගෑනු පාර්ශවයේ කටාඩක් ඇසිය යුතුයි මේ බෝධිලිමාගේ අවතාරයේ බැල්මට ලක්ුණු. එහෙම නැත්නම් ලක්ුණොත් ඒ පුරුෂයාට, එහෙම නැත්නම් ඒ පිරිමියාට බේරෙන්නට මන්දයත් මේ බෝධිලිමාට තිබෙනවා සම්බන්ධයක් මේ ස්ත්‍රීත්වය සමග. අපි බලමු ඊළඟට ඒ ගැන ඊළඟ ගීතෙන් පසු.

0: quien entiende.
1: තරංගයේ ගීත හතරක් අවසානයි අද. ඉතින් මේ තරංගයේ මින් පෙර පළවුණු ගීත සියල්ලම පළවෙනි ගීතේ හැර ගීත සියල්ලෙම කියවුණා දෙවියන් ගැන. අපි අහන්නේ අද තරංගයේ පිළිතුර විදිහට දෙවියන් කී දෙනෙක් ගැන කියවුණාද කියලා. නමුත් දැන් පිළිතුර ලෑස්ති වෙන්න.

බෑ ඊළඟ ගීතයටත් යා යුතුයි පිළිතුර සොයා ගැනීමට නිවැරදිව. ඉතින් බෝධිලිමා ගැන කියනවා කියලා කිව්වා. ඉතින් ඒක එක්තරා ගමක එක් කාලයක මේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය යනවා. සාමාන්‍ය චාරිත්‍රයක් විදිහට එසේ දරුවෙකු ලැබෙන්නට සිටි කාන්තාවක් මිය ගිය විට උදරයේ ඉලුක්මානා වැනි කැපෙන කොලයක් භාවිතයෙන් උදරයේ යම් කැපුමක් යොදා තමයි මේ ආදාහන කටයුතු කරන්නේ කියලා එහෙම සම්ප්‍රදායක් එහෙම චාරිත්‍රයක් තිබිලා තියෙනවා පුරාණ ග්‍රාමීය පරිසරවල නැත්නම් ගම්වල. ඉතින් එක්තරා කාන්තාවක් මෙසේ දරුවෙකු ලැබෙන්නට සිටියදී මිය ගිය විට මෙන්න මේ චාරිත්‍රයේ සිදු නොකර අවසන් කටයුතු කළා කියලා කියවෙනවා. ඉතින් එතනින් පස්සේ තමයි මෙන්න මේ කතාව එහෙමත් නැත්නම් මේ බෝධිලිමා අවතාරය ගැන කතාව පටන් ගන්නේ.

සත්සරණාව වැඩසටහනේ පළමු අඩහෝරාව ගත වෙන කොට ගීත හයක් ප්‍රචාරය කර අවසානයි අද තෝරාගත් ගීත සමුච්චේ. ඉතින් මේ ගීත හයෙන් අවසානයට ඇසුණු ගීත පහ අපි තෝරාගත්තේ දෙවියන් ගැන යමක් කියවුණු ගීත. ඉතින් අද අපි ඇහුවේ ප්‍රශ්නය, දෙවියන් කී දෙනෙකු ගැන මේ ගීතවල කියවුනාද කියලා. ඉතින් නිවර්ද පිළිතුර පළමුවෙන්ම එවපු කෙනාට තමයි ජයග්‍රහණය හිමිවන්නේ. මතක තබා ගන්න පිළිතුරු දෙකක් එවන්නට බැහැ. අප පිළිතුරු දෙකක් එවොත් අවසානයට එවන පිළිතුර තමයි බාර ගන්නේ. ඒක නිසා හොඳින් කල්පනා කරලා නිවැරදිව පිළිතුර දැනගෙන පිළිතුර අපිට යොමු කරන්න අපේ Facebook Messenger හරහා, එසේ නැත්නම් ඊමේල් පරිවිඩයක් කරා ඔබ අපේ මිතුරෙක් මිතුරියක් නොවේ නම් තවමත්. ඉතින් අපි කතා කර කර හිටියේ බෝධිලිමා

කියන මේ අවතාරය ගැන. ඉතින් මේ පුරාණ ගැමියෝ බෝවල දෙවියන්ට බාර වුණා, මේ පිළිබඳ බෝවල දෙවියන්ගේ පිහිට යදින්නට පටන් ගත්තා මෙවැනි අමනුෂ්‍ය උපද්‍රව වලින් බේරෙන්න. ඒ වගේම මෙහෙම ඒ ගමක ගැමි කතක් දරුවෙකු ලැබෙන්නට, එසේ නැත්නම් දරුවෙකු පිළිසිඳ ගත්තාම සඳුන් කුමාරී කියන දේවතාවියට පඳුරක් ගැටගසා භාරයක් උණු බවත් කියවෙනවා. ඒ වගේම මේ බෝධිලිමා අවතාරයේ යම් කෙනෙකුගේ පසුපසින් එන්නට පටන් ගත්තොත් මේ මහරජා මේ තනි පංගල මේ ගමන් බිමන් යනකොට ඉක්මනින්ම ඔවුන් උපදෙස් දී තිබෙන්නේ එවන් පුරුෂයන්ට ළඟම ගෙදරකට තට්ටු කරලා කතා කරන්න ගැහැණු කෙනෙකුගේ කටහඬ ඇසුනොතින් මේ අවතාරය පලා යනවා, කිසිම උපද්‍රවයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහන් වෙන්නේ මේ පසුපසින් පෙරලීගෙන යම් කිසි ගුලියක් වැනි දෙයක් එනවා, එය පිටට පැන පිටබදා ගන්නවා. ඊට පසුව ඔහුට හෙල්ලෙන්න බැරුව ඒ අමනුෂ්‍ය දෝෂයට ඔහු ලක් වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් හැකි ඉක්මනින් ගෙදරට ගොස් ස්ත්‍රියකගේ කටහඬක් ස්ත්‍රියකට කතා කරා නම්, උදාහරණයක් විදිහට අම්මේ කියලා, එසේ නැත්නම් බිරිඳට, එහෙම නැත්නම් නැගණියක් ඉන්නවා නම් සොහොයුරියක් ඉන්නවා නම් ඒ සොහොයුරියගේ නම කියලා කතා කරාම ඔවුන් නැගිට පැමිණ දොර අරින්න කතා කරන විට මේ අවතාරය මේ බෝධිලිමාගේ උපද්‍රවයෙන් ගැලවෙන්නට පුළුවන් කියලා තමයි ගැමි විශ්වාසය තියෙන්නේ. ඉතින් එසේ නම් යොමු වෙමු ඊළඟ ගීතයට. වැඩසටහනේ අඩ හෝරාවකුත් ගත වෙලා විනාඩි කීපයකුත් ගෙවුණු මේ මොහොතේ

ගීතවතුනේ අපේ වර්ධන බාලසූරියමිරු ගීතයේ සමගින් කල්පනාලෝ මල්වනේ. මේ මා පසුකිය වූ දේව

කතාවල එහෙම නැත්නම් දේව කතාවේ විස්තරත් අඩංගු වුණේ මා පෙර කියූ පොතක අඩංගුණා මේ කරුණු. ඒ පොත පොතේ කතෘ මාගේ මේ වෙලාවේ මතකයට නැගෙන්නේ නැහැ. එය යම්කිසි පර්යේෂණ නිබන්ධනයක් අලලා සැකසුණු පොතක්. සිංහල දේව පුරාණයේ නමිනුයි ඒ පොත ලියවිලා තිබුණේ. ඒ පොතේ බොහොමයක් විස්තර කළේ ශ්‍රී ලාංකීය සංස්කෘතියට, ගැමි සංස්කෘතියට සම්බන්ධ දෙවි දේවතාවුන් පිළිබඳ. ඇත වශයෙන්ම කියනවා නම් බොහෝ දෙවිවරුද, සිංහල බැතිමතුන්, ඒ වගේම ද්‍රවිඩ බැතිමතුන් දෙපිරිසම අදහන දෙවිවරුන් තමයි ප්‍රසිද්ධව සිටින්නේ, විශේෂයෙන්ම විෂ්ණු දෙවියන්, කතරගම දෙවියන් ඒ වගේ. නමුත් මේ සිංහල දේව පුරාණය නම් පොතේ සිංහල මිනිසුන් අතර තිබූ පුරාණ සිංහල මිනිසුන් අතර තිබූ ඇදහිලි විශ්වාස පිළිබඳ තමයි කතා කර තිබුණේ. ඉතින් දෙවිවරු බොහෝ ගණනකගේ විස්තර තිබුණා. හරිම කුතුහලය දනවන පොතක් ඔබටත් හැකි නම් යම් දවසක ලංකාවට ගියොත්, ඔබ විදේශයක සිටිනවා නම් මේ පොත හොයාගෙන කියවන්න. බොහොම ලස්සන කතා වලින් හෙබි මේ ගැමි කතා, මේ වගේ ජනවහර ජනශ්‍රුතිය පිළිබඳ ලියවුණු පොතක්.

ඔබ මගේ පෘථග්ජන සිතුවිල්ලේ පොර රහසේ පොර හිත පතනායේ පැතුමේ රතුන් අලංගල මගේ හිත අවතැන් කළ එකම ළඳයි මෙලොවේ සුහදිනියේ සඟවන් ඍජු බැල්මේ ගැරයු දිවියන් දිවස